0: ओगा आमा फांसना अंग्रेजी तामाना तुझे आमु मंजर ना जो मतलब मिसालन 30, 36, 38, 40, 70, 78, 70, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75, 75,
1: 이슈제르보
0: 야라 돈이 마스 베라마 돈 나가 지나노 할보 주제 소마 마 나스 부콜 바다메
1: 카살
0: 소마 잔 젠 부콜 마 잔 잔 바다메 데 찌그니 숨지 가더 본 마도 가로 멘주 돈 나마오메
1: 인지
0: 마송아 주
1: 카살 보드라
0: 구아나 돈 제르 제르보 나 돈 다야 우르디 1 2 3 보스토
1: 인지
0: 이스나 마송아 주
1: 인지
0: 이스나 살림 앙그리즈 다 마르고 세
1: 인지
0: 구아나 사박 마저 칸 레기 샤르고 마송아 주 아마 샤르고 나멘 사박 저 칸 군 샤르고 세 나란
1: Sari Masom.
0: Masom, you fast cut, gamma shot, but some of the Kankun Shargo.
1: Sari Masom.
0: Kuri Tartun, Kuri, Yalivana, Pechan, Pastorbana,
1: Casal,
0: Pangarpa, in teens, there be Pechan, Pastorbana, Kojar, with some of the Kampo. Other Kankun dot the Shargoman, Masom.
1: Casal Puridra, Niren Mose, Ekanisa, Fraxal Bese Yangasi, Mati, Tamtuskuniha, Yerich Samson, Tonchuju, Adang Mother and Moses Nabe, Kankula met Kamedios, Nila Berfazuk Tuju. Guana, Dupa Gola Sang Angatangasi, Yotoglim Kuni, Iri, Arintos and Aperon, Tonchuk Zala, Atis Nabekan Gunmut Posi, Stodra Sabese, Sningan, meaning Adan of Shin Tonpi Inju. Guana, Adangazerbin, Eti Shaste, Dos Ningan Min Popi, Tagar, Natina, Taltunchi Sosel, Dosna, Capochi Sosel, and Porchi Sosena, Dos Trangmot Podo, Natala, Shanskulbia,
0: in the
1: Injury. Madame Sinyasa, you talk about Tuscun, Kurian, Atir and Moses Navakan Kunichoki Alaton can, near Moschen Kun, a drink. Nine is crazy in a Dana be out Pijo Fulpodoin, Nati so poet people Talkunidan is strong, Mayotpo, Shams will be out Pomabjeju, Debanayan, San Senu Yuin, Namis Sama, Sir Gazgolidan, Logo, Loses Naramet Kabena, Musulman Cagafonum, Atibot Cagafon, in Hindu Cagafon, same name, Aranso Sechos Natese, Cholbit, Tweha, Disserdompe, and the Name Ortugasa, Sukasman Tasman, Zosas de Peson Siona, Suk. شادون رضا دم نور دودون زین سونسیون نره زن سونسیون نره دوم سینگ نمیگ برچه بیا سوشی زر شخص دیگی می شر بسونسی زر لقب دونو تو مبجد نانی یاری چیز پا فایل هندوستان شر بلس نیم سو دیگر چیز کامی لون گوا سونسی زر بود پو مبجد لکسل کن یوی دانا بیایوت پی جو فولین نبا نگا سو این نگا خود چوسی من تاق پوز گا چوسی تاق سنیون پازی کو لوگ پارزی دیون فسی سان رضا دم نور دودون نا یون اینو کن یوت نره دین لسنان چی بلو زست نره کن لسان Como tranche metnere, Zakachapson, César, la paz de un pomabje, yo vi a Pejofilin, Nainestian, Kunifilasa, Idansi, la paz de un nozen, Ajusermos, Guana, Yopatalecala, Columbia, Tamada Porana, Yansa, Onward Pinam Zonguino, Angatecani, Sazo, Tamzer, Vashespil, Semjochan, Kulla Metcamet, Skatzer, Kionsena, Natangasingati, Yaglalim, Kulla, Biol, Zopo, Pilfalubekan, Yaren Pachigitas Nabekan, Kunisa, Ajusermo, Yaren Moshekani, Sarustad, Yarisas Ningesana, Sas de Sakolju, yang si rintusan wah kunya mo rintusan kalung ati snabe kan kuni shanchan kuni snehe pochuju guana yeh ngatang iskasi izin leneju ngati ren mo snabe kan kuni hina yajuga shahna tadin show rgamwa in show